හරය ඔයිසා ඉම ජීනා එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

0: Nous la conviens.
1: FM සනුරසින් පොන්තුහත් මේගහෙට්ස් හත්විර්ලලෝ සබුරස් රයිතා සිටි මොර්ලොරොසයි